අදි හමකශවරුන් තිමන් රස්කලාගේ තිබෑ මීහුන් එබහී තිබෑ මීහුන්ගේ අස්ලු කම්ගාවා ආදම්ගේ ෆානු හෙද්දවීම දෙන් තිබෑ මීහුන් එබහී ආදම්ගේ ෆානු සූර කුරෙවීම දෙම් මලායිකතුන්න වහී කුරෙවීම ආදම්ගේ ෆාන තිබේ කලන් සජිද කුරවාශෙ දෙන් ඉබ්ලීස් ෆියවා එවරෙන් සජිද කුරෙවූවේ සජිද කුරෙවි බේකලුන්ගේ තෙරෙන් එකලේගෙන නුවේ

එකලාංගු වහීකුරෙවි තියතනුන් එබහි ස්වර්ගෙන් කලේ ෆෑබාෂෙ ෆහෙ තියතාංගා හොරෙ කලය බොඩාවෙ ගතුමෙන් නැති ෆහෙ කලේ නිකුන්නාශෙ හම කශවරුන් කලේ වනී දෙරව නිකමෙතු වෙගෙන්වා මීහුන්ගෙතෙරෙන්නේ.

ආදම්ග දරින්නේ තිමන් රස් කලාංග ආයත්ත තියබෑමිහුන්න විදාළුවේ දෙව්වාර සූලුන්තකේ තියබෑමිහුන්ගේ තෙරෙන් තියබෑමිහුන්ගේ ගාත වඩාගෙන් ෆිනම ෆහෙ තක්වා වෙරුවේ අදි අමල්ත ඉස්ලාහ කොෆි මීහා දන්නාශි ෆහෙ එවරෙන්ගේ මච්චකං එවෙස් බිරෙන්නෙති අදි එවරෙන්නේ හිතාම කුරාණේ බයකම් ගාවෙස් නුම වේමේ.

0: Kamis.
1: එම් බෑස් කියන ස්
0: තැන් කොම්ම ගොත්ත වරිහම වගෙන්
1: කමකමොත්ත
0: බොඩ වරිහමය වීම දැන් අවගොඩුවෙන් මියදේ නතිජයන් හසල නොකර වැනද ත කොම රඟලු අසුමක් එකකනු තොකම කොර ලම් වානිවෙස්
1: හෙම වාන
0: වියස්සවේ නු වියස්සවේ හැකමකුණු තාල දත්ත
1: ගඩ හ ට රජ ාජර හැදන ේද ප්‍රාම් ගල්ම බාද කදම ගැන මවලොහි අබරුවරි දිරියුලම බිනාකරම සමාකන්දෙන්ජයේ කන්තත්තහැකේ කොබයි.
0: අබුරුවරි දීරුළුම බිනාකුරුම සමාල්කන් දේන්ජිහේ කන්තත්තහකි කොබෑහියදැන් ඔය තරණි අබුරුවරි දිරි උළුමකී කොබෑහිය ශේහ් දෙක වඩන්නවා ගොතු
2: අද අබුරුවර ඉදිරි උළුම බිනාකුරම සමාල්කන්දයන් කන්තකාබයවතු මේ දවාහක දෙකම ගෙන්දනි අද මහ මවබව අල්ගරමෙන්ගේ මුජතමා අල්ගරමෙන්ගේ මුජතමාවත දිහෙන මුජතමත කසුමහෙන්ම කමෙන් අද ඉන්සානයකි අල්ලා තාල මෑකුරව කරාමැතිර කුරවාාවා මහලෝගේ ඉල්කුරවානුග අල්ලා හෝනයකන් අල්ගොමින බයන්කොද දෙවාා අල්ලා වහි කරවා වලකද කරම්නා බනී ආදම් අම කශවරන්ති මරස් කලාන්ගේ ආදමු දැරින් මෑකුරවීම ඒ ඉන්සානකි අල්ලාහ මෑකුරවාාවා මහලෝගකන් මේ අයතුග සරවාමන්න දේහවකින් එබදේ ඉන්සානගේ දුනීවී හයාතා ඔහුරවී හය දිරුළුම් බාජරිවේ අමුරුවෙරි ශරෆ්වෙරි දිරුළුම ලිබෙනී ඉස්ලාම් දීනුග කනරුවාා උසූතවග අල්ගුරමෙන් හි පත්තයගෙන් අබරුවරි දිරුළුම බිනා කුරුමකි දුනීවී අබරා ඉසන් හෝදුමයකු අදි ඔහුරවී අයන් හොද මට්ටක මතිවෙරි මෑන් අහලාගික මතිී ගලුම සාභිතුවේ උන්න හුරුමක විකීගෙන් මේ දැනී කුරුවත්ක දන්නවාකම ගෝනීන දැන් දස්වාලක දැන් අල්ගුරමෙන් මේ අබරුවරි දිරුළුම ලිගත මට්ටක අල්ගුරමෙන් කුරම්බී කොන්කොන් කන්තකෙත්වනට කොන්කොන් කන්තකත්ව අගුම සමල්කන්දයෙන් එහනන්ත එතුම් අල්ගුරමෙන් දැන් මේ කන්තතව ගල්ගුරමෙන්න වර ගීන අන්ගල්තක වර ගින කන්තක වාහ දෙකි දාන මැස්තැන් කුළු අන බගුත් කොළ තරේග නගන කවන කුරුගොතෙක් දෙතින් කර කමග වා කරමන ජිකරු කොල්ල ඇත බලාග ප්‍රතන්තමකි අල්ගුරම අල්ලා තාල තක්වාවෙරුවුන් අබරුවරි දියුළුමගේ එම අසාසේ බිංගලකි සාාෆ අකීදායගේ මතීග අදි අල්ලා තාලා තක්වාවෙරුවුන් කිරතු කුරුවන්ග අල්ලා වහි පරවාසාවේ ඉන්න කරමකුම එන්ද ල්ලාහි අතුකාකුම් අල්ලාහ හසරතුග තෙබෑමෙන් තෙරෙන් එම මෑකම් බොඩුවගෙන් වනේ තෙබෑමෙන් තෙරෙන් එම තක්වාවෙරි මිහයි ඉන්සාන හගේගේ ඉස්සත ශරෆ් ගුලිෆෝනී ඒනගේ මාලි තනොස්කම කානෝ අදි ඒනගේ නසබක වෙසුනෝ ඒන කමක් ඒ අල්ලාහ තාලා බිරුවතිවේ එකලාගේ හක්ගුත ෆ්‍රරිහමන් අදාකුම මච බිනාවා කමෙන් අනකමක අන මුහම කම කරුම සවනකන්දයවී අන මුහම කමකි රීත හලාගා හැකැට්ටුමා අවුර රකාතිර කුරෝමසය කුරුම් ඉදර සූලුල්ලාහ සල්ලාලේ වසල්ලම් හදිස් කරවා පවගොතුක එකලේෆානෝ ෆොනු වුණී මෑන් අහලාග පුරින් පද්දව මටක එකතුන් තෙදුවරිකම අමානතරිකම දූරකාතිර කුරුමකි අබුරුවරි දිරුළුමැගේ මෑගන්ඩු සිසත ඉස්ලාම ශරීතුග ඉන්සානග අබුරා නසබා ෆුරාණය බුද්ධිය මුදා රක්කාතෙරි ගුමකි ශරීයෙන් අශවාවා අසාසි මුහිම මක්සතව තෙරෙගි හිමිනේ කම එහිකමුන් එහෙම මිහුන්ග අබුර අරෑගතුමු දුර්හෙලිවේ අමිල්ල අබුරා ඉස රක්කාතිර කුරුමම සලුගම සමල්කම දෙන් එවජෙහෙ මෙකම ගල්ගුණ සමල්කන්දේ අනිමුම කමකි අල්ගුන්නන් අමිල්ල මසෙක්කතුන් හලාල් ගොතුක රිසුග හෝදුම් අමිල්ල මීහාගේ අබුරු රක්කාතිර කුරුමට්ටක හලාල ගොතුග රිසුග හෝදුමකි අල්ගුමෙන්න අල්ගුමෙන්ගේ දී පර බොඩ බාරොල්වාාවා කමෙන් ඉතිමෑන බීය සල්ලල්ලාහ අලේ වසල්ලමගේ බස්පුලගේ ඇස්වාවේ එවෙස් මීහකු ඒනගේ අමිල්ල අතුන් මසේකකුගෙන් හෝදී එච්චකුන් කියවම වරේ හිවගෙන්වා කියවම නොකේ අද සලාංජිහුමා අරම් ගොගතුන් ෆෑසා හෝදුමා වක්කමා මකරා හීනතුන් දුර්හිදුමකි මුස්ලිමක දිරුළුන් අබරුවරි කොද්දේ මුහිම් මොකංක අන මුහිමකමකි මුජතමෝග හක්ගොතකන් අල්ගුම රක්කාතරි වුන් අබරුවරි දිරුළුග බිනාවගෙන් වනි හමයිකනේ අමිල්ල නස්සුගේ මච්චක වෙස්නුන් ඒගිතුරුන් ಮುಜ್ತಮಾಗೆ ಎಹ್ ಇನ್ಸಾನಗೆ ಹಗ್ಗುತಕನ್ ಇಹ್ತರಾಮ್ ಕುರುಮಕಿ ಲಾಜಿಮ್ ಕಮೆ ಎಗತೊಂ ನಾಮ ಫೈನ್ ಹೇಳ್ಕೊಂಡ್ ಹಿತಮಾ ಅವರ್ ತೆರಿನ್ ನಂಗೆ ಇಹ್ಸಾನ್ ತೆರಿವು ಮಾ ಮುಜ್ತಮಾಗ ರಂಗಳು ಕಂತತಕ ಗೋವಾಲು ಮಾ ಅದಿ ಗೋಸ್ ಕಂತತ ಇಜ್ತಮಾಯಿ ಗೋಸ್ ಕಂತತ ಮನಾ ಕುರುಮಾ ಮೀ ಕಂತತ ಕಿವೆಸ್ ಮೀ ಅಳ್ಗುಣ ಮೇ ಅಬರು ಎದ್ರುಳು ಬ್ಯಾಂಗ್ ಒಳ್ಳೆ ಹಿಂದುಗ ಅಳ್ಗುಣ ಮೇ ಕಿವೆ ಫಿನ್ ನಂಜಿ ಹೇ ಮುಹಿಮ್ ಮುಖಮೆ ತೊಂ ಕಮೆ ಗೊತ್ತು ಅಳ್ಗುಣ ಫಾಹ ಕೊಲ್ಲಾನೆ ಅಳ್ಗುಣ ಮೇ ಎಕ್ವರಿನ್ ನಕಿ ಹೇ ಅವರಂಗಳು ಎಕ್ವರಿನ್ ನಂಗ್ ಹೇದು ವರವೆಸ್ ಮುಹಿಮೆ ಇನ್ಸಾನ ಗಹಲಾಗ ದಿರುಳು ಮುಗೆ ಬಟ್ಟೆ ಮಂಗ್ ಎಂಬ ಬೊಡು ಅಸರೆ ಕೊರ ಇಟ್ಕಮ ಕಿ ಎಕ್ವರಿನ್ ಕಂಗ್ ಏ ಅಳ್ಗುಣ ಮೇ ಎಂಬ ವೆಸ್ ಕಬೂಲ್ ಕೊರ ಹಗೀಗತೆ ಕಿತ್ಮ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಬಸ್ ಫ್ಲಗ್ ಅಸ್ವಾವೆ ಮೀ ಹಾವಣಿ ಏನಾಗ ಎಕ್ವರಿಯಾಗೆ ದಿ ಮತಿಗೆ ಅದೇ ಮೀ ಅಳ್ಗುಣ ಮೇ ಇತರು ಬಹುಶಃ ಕೊರೆಂಜಿ ಕಮೆನ್ನು ಅಳ್ಗುಣ ಮೇಂಗೆ ಎಕ್ವರಿಂಗೆ ಗೋಯಿಂಗ್ ಅಳ್ಗುಣ ಮೇಂಗೆ ಬ್ಯಾಗ್ ಹೊಣ್ಣಾನು ತ ಅಳ್ಗುಣ ಮೇಂಗ್ ನಿಸ್ಬೆ ಕೊರವೆ ನೀವೇಸ್ ಅಳ್ಗುಣ ಮೇ ಎಕ್ವರಿಂಗೆ ಬಿಟ್ಟಗು ಮಚ್ಚೆ ಎಂಕ ಮೊನ್ನು ಬ ಆದ ತಕೊಂದುರು ಹೆಲುವೆ ಸಾಫ್ ಸೀದ ಮೌಗಾತಿವೆ ಹೇ ಎಕ್ವರಿಂಗ್ ಇಖ್ತಿಯಾರ ಕುರ್ಮಕಿ ಅಬ್ರು ವೆರಿ ದ್ರೂಳು ಮೇ ಬಿನಾ ಕುರ್ಮ ಕೊಮ್ ಹೆಂಬೆಸ್ ಬೇನು ತರಿ ಕಮೆ ಕುರುಕು ಧನ್ಯವಾದ ಕಮ ಗೋಣಿ ನಮ ಅಬ್ರು ವೆರಿ ದ್ರೂಳು ಮೇ ಬಿನಾ ಕುರವೇನೆ ದೀನು ಗಂಗಾ ಫಾವ ಸೂತ ಅಳ್ಗುಣ ಮೇಂಗೆ ಹಿಫಾತ್ತಾಗೆ ಅಲ್ಲಾಹ್ ತಕ್ವಾ ವೆರಿವೆ ಮ್ಯಾನ್ ಅಖಲಾಗು ಜೀನ ತಿರುವೆ ಹಲಾಲ್ ರಿಸ್ಕು ಹೋದ ಮುಷ್ತಮಾಹಿಯ ಅಳ್ಗುಣ ಮೆಂಗ್ ವೇಗೆ
0: ಬರಬರ್ ಶುಕ್ರಿಯತ
1: ಬರ ಬಾಜರ್ ದುಆ ಕದೆ ಬಾಕಿ ವದಾನಂಗೆ ತ
0: ಶೇಖ್ ಅಸ್ಮತ್ ಮೀ ಫಾಹ ಕೊತ್ತೆವ್ವಿ ಈ ಕಂದತ್ತಕ ದೇತರೆ ಗೌಣ ಫುಂಕಂ ವಿಸ್ನ ಮೀ ಗೊತಂ ಅಳ್ಗುಣ ಮೆಂಗೆ ತಿರಿಯುಳು ಬಟ್ಟಂ ಕೊಫಿ ಕಮ ವಾಣ ಅಳ್ಗುಣ ಮೆಂಗ್ ಕೊಮೆ ಮೀ ಹಕ್ಕಿಸ್ ಅಬುರ್ವೆರಿಯಕ್ಕ ವಾಣಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಇನ್ಸಾನ್ ನವಣಿ ಮೈಕುರವ್ವಾ ಅಸ್ಮತ್ ವಿಸೇಕಂಗೆ ಎ ಫಾಹಕ್ಕುರವಿ ತೆಂಗ್ ಎಮ್ಮೆ ಹೇವ ಮೀ ಹಕ್ಕಿ ಎಮ್ಮೆ ರಂಗಳು ಮೀ ಹಕ್ಕಿ ಎಮ್ಮೆ ತಕುವಾವೆರಿ ಮೀಹಾಯ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ವಹಿ ಕುರವ್ವಾ ಫ್ವಾ ವಹಿ ಕುರೆವ್ವು ಶೇಖ್ ಅಸ್ಮತ್ ಒಳಗು ಮೆನ್ನ ಹದ್ಮಕೊತ್ತೆವ್ವಾಫಿ ದೆಂಗ್ ರೀತಿ ಅಹ್ಲಾಗೆಗೆ ವೆರಿಯಕ್ಕವ್ವು ಇದು ತಿಮಾಗೆ ಅಬುರು ರಕ್ಕಾತರಿ ಕುರುಮ ಎಹೆಮ್ಮಿ ಹೊಂಗೆ ಅಬುರ ಅರ ನುಗತು ಮಾಲಿ ತನವಸ್ಕಮಕ್ಕಿ ಅದಿ ಅಬುರ್ವೆರಿ ಕಮೆ ನುಗತ್ತು ಇಸ್ಲಾಮಿ ಮತ್ವೇರಿ ಉಸೂಲ್ತ ಹೋಗ ಅವುಗಳ ಮಂಗೆ ಹಿಫಾಟ್ಟಾಗೆನ್ನೆ ಅವುಗಳ ಮೆನ್ನ ಮೀ ಅಬುರ್ವೆರಿ ಎದಿರಿಳು ಮೆಲ್ಲಿ ಬೇನಿ ಎಗತರೆಗ ತೆದುವೆರಿ ಕಂಗ್ ಅಮಾನ ಎತ್ತರಿ ಕಂಗ್ ತೂರಕ್ಕಾತರಿ ಕುರು ದೆಂಗ್ ಹಲಾಲು ಗೊತ್ತುಗ ರಿಸುಗು ಹೋದು ಮುಜ್ತಮೋಗೆ ಹಗ್ಗು ತಕಂ ಎಹತರಾಮ್ ಕುರು ಹಮೇಕಣಿ ತಿಮಾಗೆ ಹಗ್ಗು ತಗೋಗೆ ಮತ್ತಿನ್ನೆನ್ನು ಅನೇ ಹದ ಬಾಟಂ ವಿ ಈ ಮುಜ್ತಮೋಗೆ ಎಹೆ ಮೀಹುಣ್ಣ ವಿಸ್ ಎಹತರಾಮ್ ಕುರಂಜಿ ಹೇ ಎಹೆ ಮೀಹುಣ್ಣ ಅದಾ ಕುರಂಜಿ ಹಗ್ಗು ತವ್ವಿಸ್ ಅದಾ ಕುರಂಜಿ ಹೇ ಮಾಮೆ ಫ್ಯಾಂಗೆ ಹಗ್ಗು ತಂಗ ಅದಾ ಕುರು ಅವಟರಿಂಗೆ ಹಗ್ಗು ತಂಗ ಅದಾ ಕುರು ಎಮಿ ಹೆಗ್ಗೆ ಆಯ್ಲಾಯಂ ಎಮಿ ಹಕ್ಕು ಅದಾ ಕುರಂಜಿ ಹೇ ಹಗ್ಗು ತಂಗ ಅದಾ ಕುರು ದೆಂಗ್ ಅಬುರುವರಿಯಕ್ಕ ಉಮಟ್ಟಕ್ಕ ರಂಗಳು ಹೇವದಫಾ ರಹಮತ್ತರಿಂಗ್ ಹೋದ
1: ಉಳೆವೇನಿ
0: ವರಂಗುಂದಗುಕ್ಕಮಕ್ಕವಾಣ ಎಮಿಯೊಕ್ಕಿ ಬ್ಯಾ ಮೀ ಸದಾಮಿ ಬೇಗಿಂಗ್ ಉಳೆ ಮುಸ್ಕುಳಿ ವಿಸ್ ಪುಣಾಣೆ ದತ್ತ ಕಂಬರುಗೆ ಕವಣ್ಣ ಅಳಿಬುರಾಣಿ ಎಮಿ ಏ ಬೈಗ್ಗೆ ತೆರೆ ಉಳೆಯೇರು ಎ ಬೈಗ್ಗೆ ಅಸರು ತಿಮಾಯ ವಿಸಮ ಫೋರಾಣೆ ದತ್ತ ದೆಂಗ್ ಹಮ ಎಮ್ಮೆ ಫಹು ಕಮ್ಮಿಗೆ ಗೊತ್ತುಗ ಹಮ ಹದ ಫುಲ್ಕೊಂಗೆರು ಮೀ ಹುರಿಹಾ ಕಮೆ ಮತಿ ಇಸ್ಲಾಮಿ ಉಸೂಲ್ತೋಗೆ ತೆರೆಗೆ ಎಮ್ಮಿ ಅವುಗಳ ಮೇಂಗೆ ಇಸ್ಲಾಮಿ ಮೀ ರಿವೇತಿ ಉಸೂಲ್ತೋಗೆ ಇಫಾಟ್ಟಾ ಕಮ ವಂಜ ಎಮಿ ಹಕ್ಕಿ ಅಬುರು ವೆರಿಯ ಕವ್ವಾಣೆ ದತ್ತೋ
1: ನಸರ ಅವಳ ಮುನ್ನ ಬೇಹಳು ಕಮ್ಮಿ ಹರು ಗೋಳಿ ಪವರ್ ಹಿಂಗತ ಬರ ಭಗವತಸ್ ಕೊಡ್ತಾನೆ ಮತ್ತೆ ಮರಿಯಂ ಇಬ್ರಾಹಿಂ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ಮರಿಯಂ
3: ವಾಲೈಕುಮ್ ಸಲಾಂ
1: ಬಾಜರ ಹೆಂದನ ಕೈ ದೆಂಗತ
3: ಬಾಜರ ಹೆಂದನ ದೆಬೇ ಫೋನ್ ಲಗ್ಬೆ
1: ಆದ ಮರಿಯಂ ಕೊಬಾತ ಮೇದುಗೆ ಅವಳ ಮಗೆ ಮೌಲೋಗ ಮದ್ಯಂಗ ಖಿಯಾದ ಹಿ ಕೊಬಾತ ಅಬರು ವೆರೆ ದಿರಳು ಮೇ ಉಳು ಮಟ್ಟಕ ಬಿನಾ ಕುರು ಮಟ್ಟಕ ಸಮಾಕನ್ ಜೇನ ಕಂತ ತೆ ಕೊಬಾತ
3: ಅಬರು ವೆರೆ ದಿರಳು ಮೇ ಬಿನಾ ಕುರು ಮೀನೇ ಇದಕ್ಕೆ ಅರಾರು ಮೇನ್ ನುವೆ ಜಕೋಳು ನಹದ ರೀತ ಕೊಂಗುಳು
0: ಭರೋಸಾ ವೆಗೆನ್ ದಿರಿಯುಳು ಬಿನಾ ಕುರು ಮಿಹಮ ಫಾಹಕೊಲ್ಲ ವಿಹೆಂ ಅಬುರುವರಿ ಕಮ್ ವರ ಅವಾಹ ಕೆಲ್ಲಿದಾಣ ಕಮ
1: ಬಯತವ ಸೋಯದತ್ತ
0: ಹೇಮಿ ಬಯತಕಿಯಂ ಒಳಗೆ ಗೋಹೆ ಬಿಸ್ಕಿದಾಣ ಹೇಮಿ ಖಬರ ಹಿಂಗ ವಗುತ್ ಕೊಹೆ ಮೇದು ಕಳಾದ ವದತ್ತ
1: ಖಬರ ಪಹುತೆ ಬೇಫನಾ ಅವಳ ಮೇ ಬದಲು ಕೊಲ್ದಾಣ ಮೇದು ಮೌಲು ಅದಿಸ್ ಧನ್ಯವಾದ ಹಾಳ ಮೇ ವಕಿಲಾಣಿ ಅಬುರುವರಿ ದಿರಳ ಮೇ ಬಿನಾ ಕುರ್ಮ ಸಮಾಲ್ ಕಂದ ಎಂಜಿ ಹೇ ಕಂತ ತಹಿ ಕುಬಾಹೆ ಮೇ ಅವಳ ಮೇ ಮೇದು ಮೌಲು ಅಕಿ ತಿಬೇಫನಾ ಅವಳ ಮೇ ಗುಳುವಾ ನಂಬರ್ ಅಕಿ ತಿನೆ ತಿನೆ ಹತ್ರೆ ಸುಮೆಂ ಹಾಯ ಸುಮೆಂ ಹಾಯ ಮೇ ಅವಳ ಮೇ ನಾವು ತಿಬೇಫನ ಫೋನ್ ಗುಳುವಾ ನಂಬರ್ ದೆನ್ ಪಿ ಎಸ್ ಎಮ್ ಎ ತಿಬೇಫನ ಫುರ್ಸತ್ ಬೆ ಬಾಜರ ಹಿಂದ ನಂಗ ತಿಬೇಫನ ಮೆಸೇಜ್ ಕೊಲ್ಲವ ಅದಿ ಹಿಯಾದ ಫಾಳ ಕುರವೇನ ಎ ಗೇತ್ರು ಹ್ಯಾಗಡ್ ಫನ್ಸ ಹಮ ತಿಬೇಫನ ಫುರ್ಸತ್ ಅಕಿ ತಿಬೇಫನ ದವೈ ದೇವಡ ಅತಿ ಫುರ್ಸತ್ ಎಮ್ ಎ ಫುರ್ಸತ್ ಗೆ ಬೇಣ ಕುರಬಾಣ ಕಮ ಉಮ್ಮೀದ ಅಕಿ ಅವಳ ಮೇ ಮಿಹಾರ ಮೇ ಖಬರ ಮೆದುಕೊಂಡಾದಾನಿ ಮೀದುಗೆ ಹತೆ ಖಬರ ಆಗುತ್ತೆ ಬೆಫನ ಬದಲು ಕುರಾಣಿ ನಜತ್ ರಶೀದ್.

0: දිවෙහිගේ අමිල්ලවන්තකං කුරියරුවාදේ
1: දිවෙහිගේ උෆෙද්දුන් තෙරිකං දක්වාදේ
0: දිවෙහිගේ මාසීගේ මන්සර්ත සිෆකොද්දේ
1: දිවෙහිගේ අඩු
0: දිවෙහි රාජ්‍යයේගේ අඩු
1: එංහා සතර්ස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
0: අඩ්ඩි හනුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: තුත්තු කුජ්ජ කොමිදුනි අෆුරතමනේ වාලුන්ගේ කුරින් එකුච්චෑන් ඉන්තසාර කුරා එත ෆොනි හෝෆෙන්තකෙ වේ දරිෆුලුගේ ගෑග බිහිල්ල ඉන්තසාර කුරා මම්මේක එ මෞසෝ බේමු ගාඩු අහන් කෙම්මදුව සාපා පප්පේ නම වෙස් බය ෆහරු එ ෆුරතමනේ වාන්නනි මා වහ මා පලිකු මම්මගේ උගේ හූණු කමුගේ පතුල්ග එ කුඩ කුඩ ෆුරාණෑගේ දිරුළුම්ගේ දතුරු ෆෙෂිකෙන් රැනි මෙෂින් තක මොනිටරු තක neonatal unit ke birat yadutaku beterin vian kandeli fawa mudda tawrin hafta take kurin ufamba mi kudinge fupame amille newala ka tayarenu tirhuruma maruga purama ga faitwa khomme sikuntaki aghori wakote mi birweri wagotu takuga ekudinge hayatu ge himayataka wani nitumen neti fara beriva sehi hitumatterin
1: Saya ke alam ufa waktu tu kuning hasa korai fahunai sewe. Mana sewa admit korai mana dua snuffer awi ha berbisa. Ane sihi halat ke gotom mama kari eva gotom mihe mufa no beve halat tande gotom itul balta ke fahunga wakude. Ane sewa admit korai mana. We are the first parents ebune mena so eva gotu garumanna kiye baby game fura tam mamma then we feel as one motherly in a bond me till mamma annan deka none me kolan discharge wen annan deka salgum men hama full a mother ege care as me e zimma me nagani kiye komme komme me kanwa swane masekate hane neonatal naru hunna ki as special by ane it's beyond as nursing do hane It's an art of work. A hunna ne touch different feeling ne. Kode baliro amille family do kolla face patient ho attend koruma ko me rest no naga hama continue ke a korumanda tane me ki then as a mother I do feel as a mama men go through emotionally korane fantatta so we try to give as a mengi emme best care provide kode veto balan
2: අරවන මිහාර ලිබෙ එම්ම බඩු හිං හමච මේකි පොල්මාලේ ඇගර් අන්දිරිවල රයතුන වර කින දුව හෙත්තිය එන්.අයි.සී. යෝගෙ හෙතුම තෙන් නොලිබෙ අලුගණුගේ කොඩ හිස්සායක එක්කෝ හොස්පිටල් ගේ එන්.අයි.සී. යෝ ගායම් කරවි ඒ හිදුම රයතුන ගාතුන් දෙවේ කමි අරු මෙ දවර උෆලායක ෆාහක කොලම් බෙන් අර වර ප්‍රයිඩ් නගා කමෙන් එයි අරුන්ගේ නර්සින් කැරියාගේ කුරි කොලා බලාෆා වර බෑවර් ෆැසිලිටීස් ද ඉන්ක්ලූඩින් ඉක්විප්මන්ට්ස් ආ කන්සියුමබල්ස් balafa var baver chalgan men namiya to mi nicu ga bahori and var ufala ko faha ga koran eka mi consumables ek in nico special consumables ek aso hage ga tuka rajyen ho dam var unda go etche adi var agu bodu etche eka mak alugan faha ga kollana holmale hospital ga nicu ga ama patient una peenu vani single use consumables kama vanyam egotav chalgan men nang available ko di fa hunnani holmale hospital ge management ha government ha golige vara mimi vi de har terega mi rajye ge emme femvar rangal en nikoge gota build kolla define nikoe mi ehmi ma mi har emme fahu ge hodun takun dakka mi kya devene varuge consumables ha equipment adi men pawa admin ge available mi har mi wagota
0: neonatal team takuge furi ma e barluma hunar veri kama deve faruaen adya khilaf natija fenikende e balikashe fashion ummedi mustaqbal ka badal vekende

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: සන අබුණ මගේ දේ අමින්න කී විසර ජෙහිපති වේද මියුම කෝ කු දෙස්චමෝ තරේ වනි මහි වනි දේ රාහමත් තරේ අසන එක නෙවාගත කී චචි කොදිටි රුලිකම් සඳා නැත මේවා ය තරුකාරිය දරුකාණාය අදි රීතිවා සාමාන දැන් මච්චනර රහෙර බදිගේ සාමාන මිගුනි දැසතුග තවය තට්ටා බ්ලෙන්ඩර් තක මයික්‍රෝවේව් ත සීවාන උරාද පාන මේකස් ව්‍යාපාරි කොල්ලන් එන්නේ පසේ ෂොපින් මෝල් දෙස්චමෝ උල්මාල ඕකම් බිදාම රාසි ස්කූල් කා ෆෝන් 794 සුමෙස්
3: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි ෆිල්වා දිනමුග
4: තෙදුවරිකම්මායකු
3: එකවරිකමායකු
4: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයගේ අඩු
3: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩි 90 MHz FM band.

අදි හමකශවරුන් තිමන් රස්කලාගේ තිබෑ මීහුන් එ බහී තිය බෑ මීහුන්ගේ අස්ලු කම්ගාවා ආදම්ග ෆානු හෙද්දවීම දෙන් තිය බෑ මීහුන් එ බහී ආදම්ග ෆානු සූර කුරෙවීම දෙම් මලායකතුන්න වහේ කුරෙවීම ආදම්ග ෆාන තිය බේ කලුන් සජිද කුරව්වාශෙ දෙන් ඉබ්ලීස් ෆියවා එවරෙන් සජිද කුරෙව්වූවේ සජිද කුරෙව්වි බේකලුන්ගේ තෙරෙන් එකලේගෙන් නුවේ

එකලාංගු වහීකුරෙවි තියතනුම් එබහි ස්වරුගෙන් කලේ ෆෑභාෂ ෆහෙ තියතාංගා හොර කලය බොඩාවෙ ගතුමෙන් නැති ෆහෙ කලේ නිකුන්නාශෙ හම කශවරුම් කලේ වනී දෙරව නිකමෙති වෙගෙන්වා මීහුන් ගෙතෙරෙන්නේ.

තිමන් රස් කලාංග ආයත්ත තියබෑමිහුන්න විදාළුවේ දෙව්වාර සූලුන්තකේ තියබෑමිහුන්ගේ තෙරෙන් තියබෑමිහුන්ගේ ගාත වඩාගෙන් ෆිනම ෆහෙ තක්වා වෙරුවේ අදි අමල්තන් ඉස්ලාහ කොෆි මිහා දන්නාශි ෆහෙ එවුරෙන්ගේ මච්චකං එවෙස් බිරෙන් නැති අදි එවුරෙන්නේ හිතාම කුරාණේ බයකම් ගාවෙස් නුම වේමේ.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු ගඩින් මෙන්දුර ෆහෝ තිංගඩි 30 මිනිට් මේ දිවෙහි රාජ්‍යයේ අඩු

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: කොම්ම නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමෙද්දුව හුන්නේ. ෆහෙනරකෙන් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවර. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චික්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.
1: අද මේතුක ප්‍රෝග්‍රම් ගල්කොම මේ වාහක දකාලි ආලිම් රාණ සොරට්ගේ සතෙක් තිරි ස්වස්වන ඇතුගේ ශරහ මේ ස්තෙක් ෆර් කොමග වාහක නංගන ෆ බාබුග ගනස්තවාා අයතු ශරහ බදලද මේ ඩොක්ට සබ්වාලි සෝලිහ ගේච මේ ප්‍රෝග්‍රම් උපද මහශලි අල්කොට කිය මුස්තු මෙ හලබ යහ නහතුන මංගල් ලෝගේ මෙහ රහම මෙමර කරුම ද වා කරම සෝලිහ ගේච මිස්සාගේ ආ ප්‍රෝග්‍රම කැකනිකා ස්පදල් කොල්ම උමීද කරම වකිවල මස්සලාමලයි.

0: කීරිතේ කොරුවාණකි එම්මෙ මතිරිෆයි
1: එපතු ගවා බයෙන් ආයත්තක සූරැත්ත බාබලෙවි තපාත් හාදසතක සබප්තක ගොඩකි
0: එ හාදසතක සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්තනි
1: සබබුන් නොසූල්
0: ආදි දොහගේ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහගරේ දිහකට තිරිහුන් අදි කොණිහිර දොහගේ මෙන්දර එකෙ ජහයර
0: හම එකනි දිවේ රාජ්‍ය කාඩු
1: එංහා 7349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අඩ්හිනු මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලපා ફોન કરુણા
2: અનિકાસ બપ્પા હુટ્ટાલી ફલકી લિબે હાસકન દી ઇતુરવમુન્ને
0: મમ્મા વાહક
2: પેલ્લે વે હિંદુ માવણું તોલેમું ઇદાયરુ હીવે
0: ઝહમ
3: યહા ગદુનુ કોંગુલે કન્નુમા
2: ડોઈફાવા અડકુન સૌદીયા બુન્ને
0: મિફદા અસરુગ દે રીતિ વાહકત દિવિરાજ્ય ગડુગે યુટ્યુબ ચેનલુ મિહારુ અડોસ વાલે ફેરે દિવિરાજ્ય ગડુગે યુટ્યુબ ચેનલ સબસ્ક્રાઇબ કોલવા
4: ඒ ප්‍රෝග්‍රෑම කුන් ගින මවුළු මාත්තකෙන් එහුන් තෙරෙන ෆෝර් කෝ දිනුමා දිවි රාජ්‍ය ගඩුන් ගෙනස්තනි අතුගේ රාජ්‍ය
0: රාජ්‍යයේ එක කංකොලතවක ආමුණන් අමාස් කොම් හිnga හරකැත්ත කලන්ද
4: සර්කාරුගේ එක ඉදාරාත කුන්දේ ಖಿදිමෙත්තන් හෝදානේ ෆසේහ කොයිත්තා
0: ಖಿදමයි ගෙසෙට් ක කානුනිගත ශායක පවවා ලියුත්තා අවස් කලියකු
4: ಆಮ ದಿರಿಯುಳುಮುಗಾ ಕೊಂಬೆ ಮೀಹಕ ಬೇಣು ವಾಣೆ ಮೊಹಿಮ್ಮೊ ಮಾವದು ಮಾತ್ತ ಅದುಗೆ ರಾಜ್ಯ
0: ಆದಿತ್ತ ಬುರಾಸ್ ವಚ್ಚ
4: ಕೊಂಬೆ ದುಹೆಗೆ ಹೆಂದನು ನುವಗಡಿ ಫಂಡರಾಂ
0: ಸ್ಟುಡಿಯೋಯ್ ವಗುತು
5: ಎಮ್ಮೆ ಸೀದಾವೆಗೆಂಬಾ ತೆದು ಮಗುಗ ಸಾಬೀತುವೆ ಹುರುಮ
0: ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಅಗೀದಾ ವರುಗದ ಕುರುಮ
5: ದೆದುನಿಯೆಗೆ ಹಳಯಾಯ ಬಾಚ್ಚವರಿ ಕುರುಮ
0: ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಕಂಕಮಾ ಗುಳೇಗತುಂ ದೀನಿ ಇಲ್ಮ್ವರಿನ್ನ ಸುವಾ ಕುರವ್ವ

මේ ගැනස්තිනී හප්තාගවාහක මිසිල්ස්ලාග මිහාර ස්කන සම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල්ගනී හදියා කුරවාෆා වාහකේ මේ හප්තාග ස්වාහකෝ ශේලි මරිය මාත්ෆා අදනන්.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.